다리를 니다이 허예로 일래 고타이 하루 양거나 아미 사르바야 그래도 남의 꼬리 아마라이 피타 마타르파 자들 코로나군에 아마로 이 마르바야 타르하이 아마라 피타 마타 바로메 고루 আমি ওই শাস্ত্র মতে পাই আরে পিতা মাতার থেকে গুরু ভারতে নাই আর আমার তর্জারে